0: අයබෝවන් සුබෝදෑසන සුපුරුදු පරිදි ඔබ මේ එකතු වන්නේ 4AB ශ්‍රී ලාංකික කණ්ඩායම ගෙනෙන ඉරිදා අරුණැල්ල වැඩසටහන සමගයි. අද 2026 මැයි මාසේ 10 වෙනි ඉරුදින. වෙනදා ඉරුදිනයක් වගේ නෙමෙයි අද විශේෂම ඉරුදිනයක්. ඉතින් අපි ඒ විශේෂත්වය අද වැඩසටහනට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මට හඳුනලා දෙන්න බැරිුණානේ මම කවුද කියලා. මම අනුරාධා හිමාය. අද වැඩසටහනට මාත් එක්ක එකතු වෙනවා සමීර සමරසිංහ. ආයුබෝවන් සමීර.
1: ආයුබෝවන් හිමාය. ඒ වගේම සුභම සුබ උදැසනක් ප්‍රාර්ථනා කරනවා.
0: ඔව් අපි කියවනේ අද විශේෂම විශේෂ ඉරුදිනයක් කියලා. ඉතින් මට හිතෙන්නේ අපේ අසන්නන්ට අද විශේෂත්වය මොකද්ද කියලා අපි කියන්න ඕනේ නැහැ. අපි ඔබත් සමග එකතු වෙලා විශේෂත්වය සමරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි අද අම්මාවරුන්ගේ දිනය මදර්ස් ඩේ එක. ඔස්ට්‍රේලියාවේ සහ ලෝකෙ පුරා රටවල් 100ක් පමණ එකතු වෙලා විශේෂයෙන් සමරන දිනයක් තමයි මදර්ස් ඩේ එක කියන්නේ. සාමාන්‍යයෙන් මැයි මාසේ 2 වෙනි ඉරුදින තමයි මදර්ස් ඩේ එක සමරන්නේ. සමීර මට හිතෙනවා මේ සැරේ විශේෂයෙන් මදර්ස් ඩේ එක ගැන හිතන්න ඇති නව පියතුමෙක් විදිහට මදර්ස් ඩේ එක සමරන්න මොන වගේ උත්සාහයක්ද දැරුවේ?
1: තම උත්සාහ කරමින් පවතින. මේ ඉතින් අර ඔය එක විශේෂයි. මොකද මේ අපි දෙන්න මවරුන්ගේ දිනය මුලින්ම අපිට හම්බෙන්නේ ඉතින් බබා ඉපදිලා මාස දෙකකින් වගේනේ. එතකොට අපිට මවරුන්ගේ දිනය ගැන ගානක්වත් නැහැ ඒක දවස්වල. ඉතින් අද මොන හරි විශේෂ දෙයක් කරන්න ඕනි අනිවාර්යෙන්ම.
0: මට හිතෙන්නේ සමීර විශේෂ දෙයක් කරන්න ඕනෙමයි කියලා. ඒත් එක්කම තමයි මේ අපි මවරුන්ගේ දිනය කියලා ගත්තහම මට හිතෙන්නේ අපි ඒක ගැන පොඩි කන්වර්සේෂන් එකක් තියෙනවා. එහෙම නේද සමීර? කියන්නේ අපි මේ මදර්ස් ඩේ එක කියන එක සමරන්නම ඕනේද? හැම දිනයක්ම අම්මාවරුන්ගේ දිනයක් නෙමෙයිද? ඒ වගේ කන්වර්සේෂන් එකක් ඇතුලේ මට හිතෙන්නේ විවිධ අදහස් ඒක ඇතුලේ තියෙනවා. දැන් මම පුද්ගලයෙක් විදිහට ගත්තාම මගේ අදහස වෙන්නේ නම් මම සමරන්න දේවල් හරි කැමති. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති කියන්නේ මොනම හරි විදිහකට අපිට කෙනෙක්ව දෙයක් අපේ එක්ස්පීරියන්ස් එකක් සමරන්න පුළුවන් නම් සැමරීම ලොකු වෙන්න ඕනේ නැහැ. සැමරීම පොඩි වුණත් ඒක තව කෙනෙක්ගේ හිතට සතුටක් ලබා දෙන දෙයක් නම් ඒක නොකර ඉන්නවට වැඩිය කරන එක හොඳයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. සමීරට මොන වගේ අදහසක්ද ඒක ගැන තියෙන්නේ?
1: ඔහිම මං හිතන්නේ අර දැන් කිව්වත් වගේ මව්වරුන්ට එහෙම එක දිනයක් දාලා වෙන් කරන්න බෑනේ. ඒ ගුණය වෙනුවෙන් මුළු අවුරුද්දම පවා අපි වෙන් කරන්න ඕනි. හැබැයි අපි හැමෝම දන්නවනේ මේ කාලය මේ අපි හැමෝම කාර්ය බහුලයි. එතකොට ඒ කාර්ය බහුල ජීවිතය ඇස්සේ අර වගේ විශේෂ දවසක් දුන්නම අපිට අර පොඩ්ඩක් ඒක විශේෂයෙන් සමරන්න එතකොට ඒක හිතන්න පොඩි සංඥාවක් හම්බෙනවානේ. මං හිතන්නේ ඒක තමයි මේ දිනයක් වෙන් කළා මේ හැමෝම බලාපොරොත්තු වෙන. එහෙම නැතුව මේ අද විතරක් ගිහිල්ලා අම්මව බලලා එන්න වගේ පණිවිඩයක් නෙවෙයි මං හිතන්නේ මේක හදපු කට්ටිය සහ බහුතරයක් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අර කිව්වත් වගේ අපිට විශේෂයෙන් දැන් ලංකාව වගේ සමාජයකින් එනකොට අපිට අර එක දිනයක් නෙවෙයි කියන එක අපිට ගොඩාක් හොඳින් දැනෙනවා. හැබැයි මං හිතන්නේ මේ බටහිර රටක ඒ සංකල්ප මං හිතන්නේ අර එක දිනයක් වෙන් කිරීම ගොඩක් වටිනවා ඇති. මොකද දරුවන් පවුලෙන් ගොඩක් ඈත් වෙලා ජීවත් වෙන මේකක් තියෙනවා. එතකොට අර ඒ දිනය වෙනුවෙන් ඔවුන් විශේෂයෙන් මහන්සි වෙනවා. එක්ක වෙන ප්‍රාන්තයක නම් ඉන්නේ අම්මව බලන්න එන්න ඒ වගේ දේවල්. ඉතින් මං හිතන්නේ මේ වගේ රටක ඒ වගේ දිනයක් වෙන් වෙන එක එක්තරා විදිහක හොඳ දෙයක්.
0: අනිවාර්යෙන්ම. ඉතින් සමීර මට හිතෙන්නේ අපි අද මදර්ස් ඩේ එක ගැන විශේෂයෙන් කතා කරන්න විශේෂ අමුත්‍යකුත් අපේ මැදිරියට කැඳවාගෙන ඇවිල්ලා තියෙනවා. අපි මදර්ස් ඩේ එකට අමතරව අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා වැඩසටහන ඇතුළත තවත් විශේෂ පුද්ගලයෙක්ගේ සැමරීමක් ගැන. ඒ තමයි ඩේවිඩ් ඇටම්බ්‍රෝ. ඩේවිඩ් ඇටම්බ්‍රෝ කියලා කිව්වහම මට හිතෙන්නේ ගොඩක් දෙනෙක්ට රූප සහ හඬක් ඔළුවට එක පාටම එනවා ඇති. ඔහුගේ 100 වෙනි උපන්දින සැමරීම මැයි මාසේ 8 වෙනිදාට යෙදිලා තිබුණා. ඉතින් ඒක ගැනත් අපි අද විශේෂයෙන් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා අපේ වැඩසටහන අතරතුර. ඒ වගේම නිරෝධකාරීව සම්ගෙනේන සතියේ පුවත් සමාලෝචනයත් මියුරු ගීතත් සුපුරුදු පරිදි අද වැඩසටහනට ඇතුළත් වෙනවා. එහෙමනම් සමීර.
1: ඔව් හිමාය. ඉතින් අද මව්වරුන්ගේ දින හැටියට මං හිතන්නේ අපි මව්වරු ගැන කියවිච්ච ඒ ගීත තොගෙන් ඒ ගොන්නෙන් එකක් තෝරගත්තේ නැත්තම් මං හිතන්නේ ඒක වැරදි නේද?
0: අඩුපාඩුවක්.
1: ඒ නිසා අපි මව්වරුන් ගැන ලියවිච්ච ගීත ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ගොන්නෙන් මං කැමතිම ගීතයක් තෝරගත්තා අඩ වැඩසටහනේ ආරම්භය හැටියට. මේක කව සින්දුවක් සමලි ෆොන්සේකා ගායනය කරන්නේ.

0: ओ अत अम्मा वरुणगे दिने गैन अभी वैदिपुरा कथा कराने तमाय सोधा ना मिला इन्हें अभी कालिं क्यों आवागे अम्मा वरुणगे दिने अभी हम दिन आगे में जीविते पाठ्य का ओब एक याने मावा උනත් නූනත් ඒ කියන්නේ ගැහණු පාර්ශවයේ හෝ පිරිමි පාර්ශවයේ කෙනෙක් උනත් අපිට අදාළ නැහැ අපි කවුද කියන එක අම්මාවරුන්ගේ ජීවිතේ අම්මාවරු අම්මා කියන එක අපි හැමෝගේම ජීවිතේ පාට් එකක් ඒ තමයි අපි අම්මා කෙනෙක්ගෙන් තමයි අපි එළියට එන්නේ ඒ අම්මා තමයි අපේ පළවෙනි ගෙදර වෙන්නේ අපේ හෝම් එක ඉතින් මට හිතෙන්නේ අම්මාවරුන් සැමරීම තමයි අද දවසේ මේ සාමාන්‍යයෙන් හැම අවුරුද්දේම දෙවැනි ඉරුදින යොදාගෙන තියන්නේ අම්මාවරුන් සැමරීමටයි. ඉතින් අපි අම්මාවරුන්ගේ මේ සැමරීම ගැන පොඩ්ඩක් හොයලා බැලුවාම අනා ජාවිස් කියලා කාන්තාවක් 1908 දී තමයි පළවෙනියෙන්ම මේ තමන්ගේ මව සැමරීමට තමන්ගේ මවගේ මතකයන් සහ ඇගේ මවගේ ජීවිතය සමරන්නේ ඇයගේ මවට තිබිලා තියෙන්නේ ඇක්ටිවිස්ට් කෙනෙක්ගේ ජීවිතයක්. ඉතින් ඇයගේ මවගේ ජීවිතය සමරන්න තමයි ඇනා ජාවිස් 1908 දී මේ මව්වරුන්ගේ දිනය සැමරිය යුතු බවට ප්‍රකාශ කරලා ඒක සැමරීමක් බවට පත් කරලා තියෙන්නේ. එතන ඉඳලා රටවල් 100ක් පමණ අද වෙනකොට මේ මව්වරුන්ගේ දිනය සමරන්න එකතු වෙලා ඉන්නවා. ඔස්ට්‍රේලියාව මව්වරුන්ගේ දිනය සැමරීම පටන් අරගෙන තියෙන්නේ 1920 ඉඳලා තමයි 1920 ඉඳලා ඔස්ට්‍රේලියාව මව්වරුන්ගේ දිනය සමරමින් ඉන්නවා. අද වෙනකොට අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ නම් මව්වරුන්ගේ දිනය ඉතාමත්ම විශේෂ සැමරීමක්. ඉතින් මේ මව්වරුන්ගේ දිනය ගැන කතා කරනකොට මං හිතුවා අපි කොහොමද මේ විස්තර සපයනවාට අමතරව මව්වරුන්ගේ දිනය ගැන කතා කරන්න මොන වගේ විශේෂත්වයක් එකතු කරන්න අපේ වැඩසටහනින් පුළුවන් වේද කියලා. එහෙම හිතලා බලනකොට මට හිතුණා අද මව්වරුන්ගේ දිනය ගැන කතා කරන්න අලුත් මවක් ඒත් එක්කම මවක් වීම ගැන අපිට පොඩ්ඩක් වැඩිපුර විස්තර ලබා ගන්න පුළුවන් විදිහේ කාන්තාවකට අද ආරාධනා කරන්න. ඉතින් එහෙම හිතලා මම ආරාධනා කරා වෛද්‍ය ගයනි සමරකෝන්ට. අයිබෝවන් ගයනි.
1: අයිබෝවන් හිමාය.
0: ඉතින් ගයනි කියන්නේ අලුත් මවක් ඒත් එක්කම වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඉතින් මම හිතුවා ගයනි අපේ කතාව මුලින්ම පටන් ගන්න ඔබ මවක් වෙලා දැන් අවුරුදු වසරක් පමණ ගෙවි තියෙන්නේ. ඉතින් මේ මවක් වීම මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද කියලා මම පටන් ගමු අපි කතාව.
1: ඇත්තටම ඒක නිකන් මුලින්ම ප්‍රෙග්නන්ට් වුණ තැන ඉඳලා මුලින්ම අපි එක්සයිටඩ් වෙනවා. ඊට පස්සේ ඒ මවක් බබා හම් වෙන දවසේ දැනෙන හැඟීම ඇත්තට වචනින් කියාගන්න අමාරුයි. ඉතින් අර මුලින්ම හාර්ට් බීට් එකක් විදිහට අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙන් දැකපු කෙනා ටික ටික ලොකු වෙනවා අපි දකිනවා. ඊට පස්සේ අතට යාගෙනත් දෙද්දී මෙයාගේ ලෝකෙම මම නේද කියන හැඟීම එක හරිම ලස්සන හැඟීමක්. ඉතින් හම්බුන දවසේ ඉඳලා අද දක්වා දැන් යට අවුරුද්දයි මාස 3ක් විතර වෙනවා. ඉතින් ඒ කාලය ඇතුළත සතුට, බිය, ආදරේ වගේම මහන්සියත් හැමදේම මිශ්‍ර වෙච්ච ලස්සන ගමනක් එක. ඒ ගමන ඇතුළේ දැන් ඒ පුංචිවට දැකපු කෙනා දුවගෙන ඇවිල්ලා අම්මා කියලා කියනකොට ඒ දැනෙන ෆීලින් එකත් එක්ක කලින් තිබුණ මගේ ජීවිතේ කලින් තිබුණ ලෝකෙ ඇත්තට මේ වෙලාවෙම වෙනස් වෙනවා. ඉතින් ලස්සන ගමනක්, අමාරුයි හැබැයි ලස්සනම හැඟීමක් ඒක.
0: ඔව් මට ඔබට මට හිතෙන්නේ අපිව ඇහෙනවා විතරයිනේ පේන්නේ නැහෙනි. ඉතින් ගයනිගේ ඇස් වලින් ආපු කඳුළු වලින්ම මේ මට කියන්න පුළුවන් ඒ හැඟීම ඉතාමත්ම ලස්සන හැඟීමක් වෙන්න ඕනේ. ඉතින් ඒක ගැන මතක් කරනකොටත් ඒ වගේ සතුටක් ලැබෙන විදිහේ. මට හිතෙනවා අපි වහගෙන ඉන්න දැන් ගයනි මවක් වුණේ අවුරුද්දයි මාස 3කට විතර කලින් කියලා කිව්වා. අවුරුදු 30කට කලින් හෝ අවුරුදු 50කට කලින් මවක් වෙච්ච කෙනෙක්ට උනත් ඒ හැඟීම අද මතක් කරනකොට මට හිතෙන්නේ ওই ගයනිට වගේම ඔවුන්ගේ ඇස්වලටත් කඳුළු එනවාම ඇති. මට මම අහලා තියෙන විදිහට මවක් වීම වචනයෙන් අර අපි හැම වෙලේම කියනවා වගේ වචනයෙන් විස්තර කරන්නට බැරි හැඟීමක්. ගයින කිව්වා බබාව දැක්කහම මෙයාගේ මුළු ජීවිතේම මම නේද කියන හැඟීම ආවා කියලා. මට හිතෙන්නේ ওই හැඟීමත් එක්කම මවකගේ ජීවිතේ වෙනස් වෙන දෙයක් තමයි ප්‍රයොරිටීස් කියන එක. ඉතින් ඒ එදා ඉඳලා ඔබ මවක් වීමේ දිනේ ඉඳලා මේ වෙනකොට හැරිලා බලනකොට ඔබගේ ජීවිතේ ප්‍රයොරිටීස් මොන වගේද වෙනස් වෙලා තියෙන්නේ?
1: ඔව්, ඇත්තටම ප්‍රයොරිටීස් ගොඩක් වෙනස් වෙලා. ඉතින් බබා හම්බෙන්න කලින් මුලින් ප්‍රයොරිටීස් තිබුණේ අපේ වැඩවලට. ඊට පස්සේ අපි කොහොමද දෙන්නේ විදියට ෆයිනෑන්ෂලි ස්ටැබිලයිස් වෙන්නේ, එතනින් එහාට අපේ ජීවිත කොහොමද ගෙනියන්නේ කියන එකෙත්. දැන් බබා ලැබුණාට පස්සේ අර අපි හිතනවානේ අපි වැඩ කරන ගමන් අපේ වෘත්තීමය ජයග්‍රහණ ගැන හිතන, අපි ඊළඟට මොකද්ද කරන්නේ, ඒ දේවල් හිතනේ හැම ඒ සමහරට ජයග්‍රහණ හැමදේටම වඩා දැන් අපි ඒ පුංචි මූමෙන්ට්ස් එන්ජොය් කරනවා. ඒව ගොඩක් වටිනවා කියලා අපිට දැනෙනවා. එයාත් එක්ක ඉන්න එක, එයාව බබාත් එක්ක ඉදියාගේ හිනාව, එයාව අපි අඬාගෙන ඉදිය අපි ආව කඩල් කරනකොට ඒ තියෙන පුංචි මූමෙන්ට්ස් අපි ගොඩක් එන්ජොයි කරනවා. ඉතින් කලින් මගේ ප්‍රයොරිටීස් තිබුණා වැඩවලට, ඊට පස්සේ අපි දෙන්න කොහොමද ස්ටේබල් වෙන්නේ කියන, දැන් අපි දෙන්නෙක් විදිහටම අපි දෙන්න ගොඩක් වෙලාවට බබා ගැන හිතන්නේ, එයාගේ ආරක්ෂාව ගැන හිතන්නේ. ගෙයක් ගත්තත් එයාට ආරක්ෂාව වැඩිපුර සෙල්ලම් කරන්න පුළුවන් කොතනද කියලා හිතන්නේ. අන්න ඒ වගේ මම හිතන්නේ හැම දෙමව්පියෝ කෙනෙක්ම දරුවෙක් ලැබුණාට පස්සේ තමන්ගේ ප්‍රයොරිටීස් ටික වෙනස් වෙනවා, ඒ වගේම ප්‍රයොරිටීස් දිහා බලන කෝණය වෙනස් කරනවා.
0: ඔය එක්කම ගයිනිය මම අද විශේෂයෙන්ම තරුණ මවක්ව එකතු කරගෙන එන්න අපේ වැඩසටහනට එකතු කරගෙන එන්න තිබුණු ප්‍රධානම හේතුව තමයි මවක වීමේ භූමිකාව එදාට වැඩිය අද හරිම වෙනස්. ඒ කියන්නේ අපි අර මෙහි කියන විදිහට ස්ටේ ඇට් හෝම් මම් කෙනෙක් වෙන එක සමහර වෙලාවට ඔප්ෂන් එකක් නෙමෙයි ෆයිනෑන්ෂලි. ඊට අමතරව ගත්තහම අපි හරියම ලොකුවට කතා කරනවානේ කාන්තා අයිතීන් සහ කාන්තාවන්ට නිසි තැන ලබා ගැනීම, ඒත් එක්කම අපේ වෘත්තීය ජීවිතය ගැන. ඉතින් බොහෝ කාන්තාවන් කියන්නේ මට හිතෙන්නේ සියලුම කාන්තාවන් කියලා තමයි අද වෙනකොට හිතුවහම තමන්ගේ ජීවිතයේ විශේෂ ජයග්‍රහණ ලබාගත් කාන්තාවන්මයි. ඔවුන් සියලුම දෙනා තමන්ගේ අනාගතයක් නිර්මාණය කරන්න දේවල් පොඩි කාලේ ඉඳලම කරගෙන ආපු කට්ටිය. ඉතින් එහෙම කෙනෙක්ට මව් පදවිය ලැබුණහම ඒ තමන්ගේ ජීවිතේට මම මෙන්න මේ දේවල් මගේ ජීවිතය ඇතුලේ කරනවා, මම මේ වගේ වෘත්තීමය ජයග්‍රහණ ලබා ගන්නවා, ඒත් එක්කම මම මගේ පර්සනල් ජීවිතේට මේ වගේ දේවල් කරනවා කියලා තියෙන්න පුළුවන්. ඒත් එක්කම මම මේ විදිහට ට්‍රැවල් කරන්න කැමති, මේ දේවල් බලන්න කරන්න කැමති, මේ විදිහේ එක්ස්පීරියන්සස් ලබා ගන්න කැමති කියලා අපි හැමෝටම තියෙනවා අර ජීවිතේ කරන්න කැමති දේවල් ටික. එතකොට මේ මවක් වීම වෘත්තීමය වශයෙන් හෝ පෞද්ගලිකව මේ තමන්ගේ ජීවිතේ ඒ කරන්න හිටපු දේවල් ටික කරගන්න බැරිවීමක් වෙනවද? එහෙමත් නැත්නම් මවක් වීම සමහර විට ඒ දේවල් කරන්න ඔබව තව එන්කරේජ් කරන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මට හිතුණා මේක ඔබේ එක්ස්පීරියන්ස් එක සහ ඔබට ඒ ගැන තියෙන අදහස මොකක්ද කියලා දැනගන්න.
1: ඔව්, ඇත්තටම අපි හැම කෙනෙක්ටම ඉලක්කයක් තියෙනවා. ඉතින් ගොඩක් මෙඩිසින් කියලා කියන්නේ හැම වෙලෙම නෙක්ස්ට් ස්ටෙප් එක. අපි හිතනවා දැන් අපි ඉන්ටර්න් වුණා, ඊට පස්සේ මොකද්ද අපි තෝරගන්නේ, අපි රෙජිස්ට්‍රා වෙනවද, අපි කන්සල්ටන්ට් වෙනවද වගේ අපි දිගටම ඒ ගැන හිතන කෙනෙක්. ඉතින් මවක් වුණාට පස්සේ මට ඉලක්ක අතාරියේ නැහැ. හැබැයි අපිට ඉලක්ක වලට පොඩි කාලයකට විරාමයක් දෙන්න වෙනවා බබා වෙනුවෙන්. හැබැයි ඒත් එක්ක මට හිතනවා මේ මවක් වුණාට පස්සේ අර කලින් තිබිච්ච නැති අමුතු ශක්තියක් ලැබුණා කියලා. ඉතින් වැඩි ෆෝකස් වෙනවා අපේ දේවල් ගැන. ස්ටඩීස් මිස් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය කියනවා අර වර්ක් ලයිෆ් ෆැමිලි බැලන්ස් එක තියාගන්න කියලා. හැබැයි එක මතක තියාගන්න ඕනේ හැමදාම බැලන්ස් එක කරන්න බෑ. සමහර දවස්වලට වර්ක් ෆස්ට් වෙනවා, සමහර දවස්වලට ෆැමිලි ෆස්ට් වෙනවා. ඒක නෝමල් දෙයක්. ඒක නෝමල් කියලා දැනගන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක තමන්ගේ ඩ්‍රීම්, තමන්ගේ ඉලක්ක අමතක කරන්න ඕනේ නැහැ. ඒවත් ශක්තියක් කරගෙන ඒ ගමන යනවා. ඒ විදිහට මම තාමත් මගේ ස්ටඩීස් කරනවා, මම මගේ ෆෙලෝෂිප් එකට වැඩ කරනවා. ඉතින් අනිත් කාරණේ තමයි අකි කිව්වා වගේ අර මේ වෙලාවකට හිතනවා එක්සෝස්ටඩ් වුණාම අනේ අපි දෙන්නෙක්ට විතරක් අපිට යන්න තිබ්බනේ මෙහෙට ට්‍රිප් එකක්, දැන් යන්න බෑ, දැන් බබා ගැන හිතන්න ඕනේ, ෆ්ලයිට් එක යන්නේ කමාරු වුණාට. ඒ දේවල් හිතුණාට ඇත්තටම අපි බබත් එක්ක අපි ගොඩක් ට්‍රැවල් කරා. එයා එක ගොඩක් එන්ජොය් කරනවා. ඒත් එක තේරුණ දෙයක් තමයි සමහර වෙලට අපි දෙන්න විතරක් තැනකට ගියොත් විතරක් අපිට හිතෙයි අනේ මෙයාත් ඒක දැක්කනම් සතුටු වෙයි නේද කියලා. ඒ නිසා අර ගොඩක් වෙලාවට හිතනවා නැත් අම්මලාට බබාව දීලා අපි දෙන්න කොහේ හරි යන් කියලා හිතුවත් එහෙම අපි හිතලා ඇත්තටම එහෙම හිතුණොත් අපිට තේරෙනවා නෑ අපිට බබාවත් ඕන වගේ. එයාව දාලා යන්න දුක. එයාත් අපිත් එක්ක හිටියොත් හොඳයි කියලා. ඒ නිසා අර ඒ යන්න තිබුණ තැන් ඒ අපි එක්ස්පීරියන්ස් කරන දේ අපි හයික් ගියා බබත් එක්ක ඒකක්වත් මගේ අරුන්නේ නැහැ. එයාවත් එකතු කරගත්ත එක අපිට ලොකු සතුටක් වුණා. ඒ නිසා මං හිතන්නේ මගේ ඉලක්ක වලටවත්, මගේ අනිත් ඩ්‍රීම්ස් වලටවත්, එක්ස්පීරියන්ස් ඒ කිසිම දෙයකට එයාව බාධාවක් වුණේ නැහැ. සමහරේ වත්තපසු වෙන්න පුළුවන්. හැබැයි ඒක බාධාවක් විදිහට දකින්න අවශ්‍ය වුණේ නැහැ. මොකද ඒ දේවල් ඒ විදිහටම අපි ෆුල්ෆිල් කරගත්තා.
0: ඔව්, ඒත් එක්කම අර ගයනි කිව්වා මට හිතෙන ගයනි කිව්වේ ඒක මේ වෙන කොන්ටෙක්ස් එකක් ඇතුලේ අර අපි හැම වෙලෙම කතා කරනවානේ මේ බැලන්ස් කිරීම ගැන කියලා. මම වචනයක් විදිහට කාන්තාවන්ට ආවහම පාවිච්චි කරන්න හරිම අකමැති වචනයක් තමයි බැලන්ස් කරනවා කියන එක. මොකද ඒක කාන්තා විශේෂ වචනයක් නෙමෙයි. අපි හැමෝම අපේ ජීවිතේ බැලන්ස් කරනවා. ඒ බැලන්ස් එක තියෙන්නේ 50-50 නෙමේ කොයි වෙලේවත්. අපි අද මොකද්ද කරන්නේ, අද මොකද්ද අපේ ප්‍රයොරිටි එක කියන එක ඇතුලේ. එතකොට මට හිතුණා ඒත් එක්කම ගයනිගෙන් අහන්න, අර ඔබ කිව්ව විදිහේ මුළු ලයිෆ් එක්ස්පීරියන්ස් එකක්ම දරුවෙක් එක්ක ලබා ගන්න පුළුවන්. ඒක කිසිම වෙලාවක දරුවෙක් හින්දා අපි තමන්ගේ ගමන මගහරින්න ඕනේ නැ කියන එක දැන් මට හිතෙන ඔබගේ ජීවිතය තුළින් එක්ස්පීරියන්ස් කරගන්නවා. අහගෙන ඉන්න අලුත් මවකට හෝ මවක් වෙන්න ඉන්න කෙනෙක්ට, මවක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඒත් අර සමහර වෙලාවට මට හිතෙන අර මවක් වීම ඇතුලේ සමහර වෙලාවට ඒක කාන්තාවක් වීම ඇතුලෙත් වෙන්න පුළුවන්. අපි හරි ගිල්ටි වෙනවා. ඒ කියන්නේ අපි මේ කරන ටික ඇතිද, තව ටිකක් කරන්න ඕනේද, මම මේක කරොත් දරුවට මේ ටික නැති වෙයිද, අර ඒ වගේ ගිල්ට් කියන ෆීලිං එක තියෙනවනේ. ගිල්ට් කියන ෆීලිං එක කොහොමද හැන්ඩල් කරන්නේ නව මවක් විදිහට විශේෂයෙන්ම? සහ ඔබ ඒ උත්තරය ඇතුලේ මම කැමති ඔබට පුළුවන් නම් අලුතෙන් මවක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ටත් මොන වගේ පණිවිඩයක්ද ඔබට දෙන්න පුළුවන් කියලා.
1: ඔව්, ඒකට මම හිතනවා උත්තරේ මුලින්ම පටන් ගන්නම් බබෙක් හම් වෙන එක. ප්‍රෙග්නන්සි එකම මුලින් ඉඳලම බබා හම් වුණ දවසෙන් ඉතින් පස්සේ ඉඳලා මේ අපේ ජීවිතේම ඇත්තටම ගොඩක් වෙනස් වෙනවා. හැබැයි ඒකට බය වෙන්න එපා. මුලින් බය හිතෙනවා. හැබැයි ඒක පස්සේ තේරෙනවා සමහර විට ඒක වෙන්න ඇති ඔයාගේ බෙස්ට් වර්ෂන් ඔෆ් ලයිෆ්. එහෙම නැත්නම් ඔයා හොයන ඔයාගේ වර්ෂන් එක ඒක වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනස් වෙන එක සාමාන්‍යයි. ඒ වගේම ඒකත් එක්ක ඔයාට ගමන් කරන්න පුළුවන්. කිසිම වෙලාවක ප්‍රෙග්නන්ට් වුණා, බබා හම් වුණා කියලා ඩ්‍රීම්ස් අතාරින්න එපා. වලගේ ඉලක්ක වලට විදියට යන්න. ඊළඟට අර ගිල්ටි ෆීලින් එක. ඇත්තටම අපි දැන් වැඩට යන්න පටන් ගත්තට පස්සේ ගොඩක් දුකයි. මාස 8ක් බබත් එක්කම ඉඳලා හැම වෙලේම යාපිත් එක්ක ඉන්න ඉඳලා එයාව තියලා උදේට බායි කියලා යනකොට ගොඩක් දුකයි. ඊට පස්සේ ගියාට පස්සෙත් හිත වැඩ කරන්නේ ගෙදර. එයා කිරි බොනවා ඇද්ද, යන්නනවා ඇද්ද, නිදිද, ගොඩක් දේවල් හිතනවා. ඉතින් වැඩත් අතපසු වෙනවා. ඒසේ ගිල්ටි ෆීලින් එක එනවා මම ගුඩ් මම් කියලා. ඉතින් නැහැ, අපි ඇත්තටම වැඩට යන්නේ බබා වෙනුවෙන්නේ, එයා වෙනුවෙන් අනාගතයක් හදන්න. එතකොට එයා කවදාහරි ලොකු වුණාම තමන්ගේ අම්මා වැඩට යනවා දැක්කම එයා හිතයි ආ මගේ අම්මා හරිම ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක්, මං වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. එයා කැමති මගේ අම්මා මෙහෙම කෙනෙක් කියලා කියන්නේ. ඉතින් මං හිතනවා ඒක අනාගතයේදී ආයක කියයි දකි. අනිත් එක තමයි තව එකක් උදව් ඉල්ලන්න අලුත් අම්ම කෙනෙක්ට දෙන උපදේශයක් විදිහට always ask for help. මෙහෙම උදව් ඉල්ලන එක වැරද්දක්වත් දුර්වලකමක් නෙමෙයි. ඔය දෙන්නා දෙන්නෙක් එකතු වෙලා ගත තීරණයක්. ඒ වගේම ගොඩක් කට්ටිය උදව් දෙන්න කැමති. හැබැයි ඒගොල්ලෝ දන්නේ උදව් කරන්න කමක් නැද්ද කියලා. කෙනෙක් උදව් ඉල්ලනකන් යාලා දන්නේ නැහැ. ඉතින් උදව් ඉල්ලන්න හැම වෙලේම මුල් කාලේ ගොඩක් අමාරුවක් දැනෙනවා. මොකද ඒක අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඒකත් එක්ක අම්මලාගෙන් ආදරේ, හස්බන්ඩ්ගෙන් ආදරේ හැමත් එක්කම ඒක ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් තම ගොඩක් වෙලාට අපි අහන්නේ පූර්ව අර පෝස්ට් පාටම් ඩිප්‍රෙෂන් යන අම්මලා ඉන්නවා. ඉතින් එහෙම වෙන්න හේතුව එයාලගේ සපෝර්ට්ස් මදික. තව එකක් අපි කිව්වා වගේ අකි කිව්ව අර මේ අම්මලා හිතනවා අර ගිල්ටි එකත් එක්ක මම කරන දේ හරිද කියලා. ඉතින් ඒ බබත් එක්කම ගත කරන කාලය තුළ ගොඩක් එක්සෝස්ට් වෙනවා. ඊට පස්සේ සමහරවිට පුංචි දෙයට තරහ යනවා. ඊට පස්සේ සමහර දේවල් මගේ අරෙන්න පුළුවන්. ඉතින් එතකොට මම බෑඩ් මම් කියන ෆීලින් එක එනවා. ඉතින් ඇත්තටම ඒක බෑඩ් මම් නෙවෙයි. ඒක අර අපේ මනසකම. ඒක නෝමල් දෙයක්. ඉතින් අර හැම වෙලේම අර ගොඩක් අත් එක්ක මේ කතා කරන්න. ඉතින් දැන් මෙහෙ ඕස්ට්‍රේලියාවේ හැම තියෙනවා නිකන් අම්මලාගේ නිකන් චැට් ගෲප්ස් තියෙනවා. කමියුනිකිටීස් තියෙන ඉතින් එයාලා වුණත් ඒ අදහස් හුවමාරු කරනවා. ඒ වගේම මේ වෙලාවේ මම කැමති කියන්නේ මේ වෛද්‍යවරයෙක් විදිහටත් ගොඩක් වෙබ්සයිට්ස් තියෙනවා. ගවර්මෙන්ට් එකෙන් අප්‍රූව් කරපු සයිට්ස් තියෙනවා හරියට racingchildren.net වගේ. ඒවයි ගොඩක් අම්මලටත් අම්මට විතරක් නෙවෙයි තාත්තටත් උපදෙස් තියෙනවා. හැම ඒජ් එකකම කියන්නේ බබාගේ ඉඳලා පුංචි පුංචි ඊළඟ අවුරුදු හැම එකේදීම ළමයාගේ වෙනස්කම් කොහොමද, ඒ වෙලාවට කොහොමද මූණ දෙන්නේ, හැමදේම තියෙනවා. ඉතින් ඒ වගේ සයිට්ස් තියෙනවා ඔයාලට ඇක්සස්. ඉතින් ඒවා පාවිච්චි කරන්න. කොයින් වෙලාවකවත් තමන් තනි වෙලා මමමයි මේ දේ කරන්න ඕනි කියලා හිතන්න එපා. ඔයාලගේ ජීවිත ඉලක්කවලට යන එකට බබාව බාධාවක් කරගන්නත් එපා.
0: මට හිතුණා ගයනී අපි අපේ කතාවට පොඩි විරාමයක් තියමු කියලා. මම කැමතියි ඔබගෙන් තව විස්තර දැනගන්න පෝස්ට් පාටම් ඩිප්‍රෙෂන් ගැන. ඒත් එක්කම මට හිතෙනවා අපි මේ ජීවත් වෙන්නේ හරීම සෝෂල් සහ හරීම කනෙක්ටඩ් ලෝකෙකනේ. දැන් සෝෂල් මීඩියා තියෙනවා, ඒත් එක්කම අර මෙන්න මේ දේවල් දැන් මවක් විදිහටත් ඔයා මේ දේවල් ටික කරන්න ඕනේ. හරි අර ඒ වගේ පොඩි සෝෂල් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒවත් එක්ක මට හිතෙනවා අලුත් මවකට හෝ ඒ කියන්නේ මවක් වෙලා කාලයක් ගියා වුණත් ඒක ඇතුළේ පොඩි චකිතයක් ගොඩනගින්න පුළුවන්. ඉතින් වෛද්‍යවරියක් විදිහට ඔබගේ අදහස් තවදුරටත් අපි දැනගන්න කැමති ඒ කාරණා ගැන. සමීර මං හිතුවා අපි ටිකක් වෙලා කතා කරපු හින්දා පොඩි අපි දැන් ගීතයකට යොමු වෙලා නැවතත් අපේ කතාබහට ගයනිත් එක්ක එකතු වෙමුද කියලා.

0: ගීතයට පස්සේ නැවතත් අපි එකතු වෙන්නේ වෛද්‍ය ගයනි සමරකෝන් සමග මේ අම්මාවරුන්ගේ දිනේ වෙනුවෙන් කරන විශේෂ සාකච්ඡාවටයි. ඉතින් ගයනි අපි ගීතයට කලින් කතා කරමින් හිටියේ මේ අලුත් මවක් වීමේදී ඇතිවෙන ඒ තමන් ඇතුලේ ඇතිවෙන වෙනස්කම් වලට අලුත් මවක් කොහොමද මූණ පාන්නේ සහ ඒ ඇතිවෙන හැඟීම් කොහොමද අපි පාලනය කරගෙන නෙමෙයි අපි කොහොමද මේ හැඟීම් එක්ක ජීවත් වෙන්නේ කියන එක තමයි. ඉතින් ඒ වෙලාවේ ඔබ කතා කරා මේ පෝස්ට් පාටම් ඩිප්‍රෙෂන් කියන එක ගැන. ඉතින් මං හිතුවා පෝස්ට් පාටම් ඩිප්‍රෙෂන් කියන එක මට හිතෙන්නේ දැන් අපි අවුරුදු 50කට හරි 40කට 30කට සමහරලාට 20කට කලින් මවක් වෙච්ච කෙනෙක් උනත් දන්නේ නැති කාරණයක් මේක. මේක මේ ඇත්තම මෙඩිකල් කන්ඩිෂන් එකක් කියන එක ගොඩ දෙනෙක් ඇක්නොලෙජ් කරන්නේ නැහැ. ඉතින් ඒක ඒ වුණාට අද වෙනකොට මට හිතෙන්නේ සමාජයේ ඒක ගැන ගොඩක් දැනුවත්. ඒ දැනුවත් වීම ඇතුළත ඒ කියන්නේ ඔබ මවක් උනත් ඔබ මවක් නොවුනත් ඔබ ගැහැණු පිරිමි මේ අපි සියලුම දෙනාට මේ අලුත් මවකට උදව්වක් වෙන්නේ කොහොමද සහ ඇය ගමන් කරන්නේ මොන වගේ මාර්ගයකද? ඒ කියන්නේ ඇගේ සිතවිලි සහ ඇගේ ශරීර වෙනස්කම් මේ සියලු දේවල් එක්ක ඇය මූණපාන රියැලිටි එක හරිම වෙනස්. ඉතින් ඒකත් එක්ක තමයි මේ පෝස්ට් පාටම් ඩිප්‍රෙෂන් කියන එක මම හිතන්නේ ඇති වෙන්නේ. අපිට අපේ අසන්නන් එක්ක මේ පෝස්ට් පාටම් ඩිප්‍රෙෂන් එක ගැන පොඩ්ඩක් කෙටියෙන් කියලා, ඒත් එක්කම කෙනෙක් කොහොමද මේ පෝස්ට් පාටම් ඩිප්‍රෙෂන් තිබුණා හෝ නැතුව හෝ අලුත් මවකට උදව්වක් වෙන්නේ කියලා.
1: මම මුලින්ම පටා ගන්නම්. බබා හම්බුනාට පස්සේ ප්‍රෙග්නන්සි කියන කන්ඩිෂන් දෙකක් තියෙන එකක් මැටර්නල් බ්ලූස් කියන එක නෝමල් දෙයක්. කියන්නේ මුල් සති දෙක ඇතුළත අම්මා ගොඩක් කඳුළු පුරවගෙන ඉන්න, ඉරිටබල් මූඩ් ස්විංස් එන්න පුළුවන්. ඉතින් ඒත් ඒ ගමම්ම එයාගේ සතුට අඩු වෙලා නැහැ. එයා අර එක්සෝස්ටඩ් ඉන්නේ. ඒ වගේම එයා බබාව එන්ජෝයි කරනවා. ඒකට අපි මැටර්නල් බ්ලූස් කියලා කියනවා. ඉතින් ඒ කාලෙට ඇත්තටම එයාට පුළුවන් තරම් සපෝට් කරන එක තමයි කරන්න ඕනේ. රීඇෂුරන්ස් කරනවා, සපෝට් කරනවා. පෝස්ට්පාටම් ඩිප්‍රෙෂන් කියන්නේ ඊට වඩා යන තැන. ඒ කියන්නේ සති දෙකකටත් වඩා යනවා. ඒ වගේම අම්මාගේ කිසිම සතුටක් නැහැ. එයා ගොඩක් බයෙන් ඉන්නේ. වෙලාවකට එයා බබාව එන්ජෝයි කරන්නෙම නැහැ. මොකද එයා හිතනවා එයාගෙන් බබාට කරදර වෙන්නේ කියලා. ඉතින් නිසා හැම වෙලේම බයෙන් ඉන්නේ, කිසිම සතුටකින් නෙමෙයි ඉන්නේ. ආ ගොඩක් ලෝ මූඩ් ඉන්න එක තමයි ડિප්‍රෙෂන් කියලා හඳුන්වන්නේ. ඉතින් ඒක ඇත්තටම රීඇෂුරන්ස් වලින් විතරක් මැද්දි යාට අනිවාර්යෙන් වෛද්‍ය සහාය අවශ්‍ය වෙනවා. මොකද ඒක දිගටම තිබුණොත් ඒ අම්මටත් හොඳ නැහැ, ඒ වගේම බබාටත් ඒක හොඳ නැහැ. ඉතින් මේක ඒක මුල්ම තත්ත්වය මම කියපු එක ගොඩක් එන්නේ අපේ හෝමෝනල් බැලන්සස් හින්දා, මේ අපේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ ඒ දේවල් හින්දා තමයි ඒ දේවල් එන්නේ. නමුත් ડિප්‍රෙෂන් එක ඊට එහා යන්නේ තන. ඉතින් මේ දෙකේදීම පවුලක් විදිහට අපිට අම්මට උදව් කරන්න පුළුවන් ගොඩක් තැන් තියෙනවා. ඉතින් හැම වෙලේම හිතනවා මේ අම්මා තමයි හැමදේම කරන්න ඕනේ, අනේම බබාගේ අම්මා ඔය කතාව යනවා. ඉතින් නැහැ, අම්මා බ්‍රෙස්ට් ෆීඩ් කරාට පස්සේ බබා නිදිනම් බබාව කියන්නේ බබා නිදිනම් අම්මට නිදා ගන්න කියලා. ඒක ඇත්තට මේක ගොඩක් වෙලාවට කරන්න අමාරුයි මුල් මාස ටිකේ. මොකද පෑයෙන් පෑයට කිරිබෝනා පෑය තුනක් ඇද්දිත් බබා සෙටල් වෙන්නම තව පෑයක් යනවා. තව එක පෑය ඉතුරු තියෙන්නේ අම්මට. ඒක යාට නිදා ගන්නවට වඩා තව වැඩ ගොඩක් තියෙනවා. ඇඳුම් හොදන්න, බොටල් සාය මේව කරන්න, පම්ප් කරන්න. ඉතින් එහෙම නැත්තුව අන්නේ පැයේදී ඇත්තටම අම්මට විරාමයක් දෙන්න පුළුවන් නම්, බබා ගැඳුම් හොදලා දෙන්න පුළුවන් නම්, කෑම ටික හදලා දෙන්න පුළුවන් අම්මට, ඒ රාජකාරි වලින් අම්මව නිදහස් කරනවනේ. ඇත්තටම අම්මට මෙන්ටලි සතුටකින් බබාව බලා ගන්න පුළුවන්. එතකොට ඇත්තටම අර මැටර්නස් බ්ලූස් තත්ත්වෙ හිටව කෙනෙක් ડિප්‍රෙෂන් තත්ත්වයට යන එක අපිට වළක්ව ගන්න පුළුවන්. ඊට අමතරව ඇත්තටම අර ගොඩක් අය ඇඩ්වයිස් දෙන්න එනවා වැඩි. එතකොට කිරි දෙන එකෙත් ඔයිට වඩා කිරි දෙන්න වෙයි, මෙච්චරක් දෙන්න වෙයි කියලා එහෙම කතා කරනවා. ඉතින් සමහර වෙලාවට අම්මලාට එක තව ඇඩිෂනල් ප්‍රෙෂර් එකක්. හසේ මේ බබාගේ මොකක් හරි දැක්ක ගාම කියනවා මේ ඇයි දන්නේ නැහැ මෙතන රත් වෙලා තියෙන්නේ, මොකක් හරි වුණාද දන්නේ නැහැ. ඉතින් අම්මා බබාව ගොඩක් බලා ගන්නවා ආදරෙන්. එයා කවදාවත් හිතාමතා දෙයක් කරන්නේ නැහැ. ඉතින් අනවශ්‍ය විදියට ප්‍රශ්න අහලා අනවශ්‍ය ඇඩ්වයිස් දෙන්න එපා. ඇඩ්වයිස් අනිවාරෙන් ඕනේ මොකද අපිට අපේ අම්මලාගෙන් අපි වැඩිහිටෙන් අනිවාරෙන් ඕනේ මොකද මේක අපිට අලුත්ම එක්ස්පීරියන්ස් එකක් හැබැයි ඕව ඇඩ්වයිස් කරන එක එයාට මෙන්ටලි එක ලොකු ප්‍රෙෂර් එකක් ඉතින් මං හිතන්නේ ඒ නිසා හස්බන්ඩට ලොකු රෝල් එකක් තියෙනවා මොකද එයාත් අලුත් එයාටත් අලුත් එතකොට එයාටත් තේරෙනවා ඒ නිසා එයාට පුළුවන් නම් එයාගේ වයිෆ් වෙනින් කතා කරන්න එයාට උදව් කරන්න එයා බබත් දිගට මඬනවා සමහර වෙලාවට එතකොට මෙහෙ රෙකමෙන්ඩ් කරනවා කරන්නම දෙයක් නැත්තම් ටිකට තියලා විනාඩි දෙකකට එළියට යන්න කියලා කවුරුත් නැත්තම් කියලා ආයෙ එන්න කියලා කියනවා. ඉතින් ඒ වගේ වෙලාවට යාළුවන්ට උනත් පුළුවන් ඇවිල්ලා බබා බලාගෙන උදව් කරන්න, අම්මා වෝක් එකට එක්කන් යන්න, හස්බන්ඩ්ට පුළුවන් බබා බලාගෙන යන්න, ඒ වගේ වැඩ බෙදා ගන්න. බෙදාගෙන ඒ අම්මට උදව්වක් වෙන්නේ.
0: ඕ ඒත් එක්කම අපි මේ කතා කරේ මවක් වීම සහ මවක් වීම ඇතුළත දැනෙන පීඩනය ගැන. එතකොට අර දැන් අපි පෝස්ට්පාටම් ඩිප්‍රෙෂන් කියන තත්ත්වය ඇතුලේ කතා කරේ අපිට බයොලොජිකලි දැනෙන දෙයක් ගැන. සහ මට හිතුණා මෙහෙම ප්‍රශ්නයක් ගයනිට යොමු කරන්න, දැන් අපි අද ලෝකය ගත්තාම අපි හරිම කනෙක්ටඩ් ලෝකයකන ජීවත් වෙන්නේ. එතකොට සෝෂල් මීඩියා සහ මේ නොයෙක් ආකාරයෙන් අපිට ලොකු තොරතුරු දත්ත ඉන්ෆෝමේෂන් ඕවර්ලෝඩ් එකක් තමයි තියෙන්නේ. එතකොට අපිට කෙනෙක් ඇවිල්ලා දේවල් කියනවාට අමතරව අපේ මුළු දැන් මට හිතෙන්නේ දැන් හිත ඔබ මවක් නං ඊට අදාළ දේවල් ටිකක් සර්ච් කරොත් එහෙම දැන් මට හිතෙන්නේ අපේ සෝෂල් මීඩියා තියෙන ඇල්ගොරිදම් එක ඒවමයි එන්නේ. එතකොට ඔබට පේන්න පුළුවන් ආනේ තව කෙනෙක් තමන්ගේ දරුවව වෙනුවෙන් මේ දේවල් කරනවා. ආ මෙන්න මෙහෙම මෙහෙම තමයි අපේ දරුවව අපි හදන්න ඕනේ. මෙන්න මේ ටෙක්නික්ස් තමයි හරිම ටෙක්නික්ස්. ඒ වගේ අර ලොකු සෝෂල් ප්‍රෙෂර් එකක් මට හිතෙනවා මේ දරුවෙක් බිහිකිරීම සහ දරුවා බිහිකරපු තැනේ ඉඳලා දරුවාව මේ ඇතිකිරීම සම්පූර්ණ ගමන කාලය තුරාවට මේ කියන්නේ දරුවා මෙන්න මේ වගේ ස්පෝර්ට්ස් වලට දාන්න ඕනේ. ඊට පස්සේ දරුවාට මෙන්න මේ වගේ එක්ස්පීරියන්සස් ටික ලබා දෙන්න ඕනේ. අර ඒ වගේ ලොකු සෝෂල් ප්‍රෙෂර් එකක් සමෙන්න මේ වගේ එක්ස්පීරියන්සස් ටික ලබා දෙන්න ඕනේ. අර ඒ වගේ ලොකු සෝෂල් ප්‍රෙෂර් එකක් සමහර

0: කියන එක. ඉතින් ඒ යන කල් මන් තව ඔය අකි මේ මම කිව්ව විදිහටම මේ තේරුණ දෙයක් තමයි දැන් මෙහෙ ගොඩක් මිල්ක් පම්පින් කියන එක කරනවා, බ්‍රෙස් ෆීඩ් කරනවා, පම්ප් කරලා තියෙනවා. එතකොට අම්මා රෙස්ට් එකක් ගන්නවා, තාත්තා ඒ කිරි එක දෙනවා, එහෙම නැත්නම් ඒ වගේ අර දෙන කාලත් අනුව. ඉතින් ඒකෙදි සමහර වෙලාවට අපි සෝෂල් මීඩියා එකේ දකිනවා ලොකු බෝටල්ස් වලට අම්මලා පම්ප් කරලා පෙන්නනවා. හැබැයි බලද්දි එක ලැක්ටේෂන් සින්ඩ්‍රෝම් එකක්, හයිපර් ස්ටිමුලේෂන් එකක්. ඉතින් ඒ නිසා වලට ගොඩක් එනවා. සමහර අම්මලාට තියෙනවා, හැබැයි නෝමල් ලෙවල් එකක් එන 50 100 එක නෝමල්. ඉතින් ඒත් ඒක යන්නේ නැහැ ගොඩක් වෙලාවට මීඩියා එකේ. ඔයගොල්ලෝ සර්ච් කරොත් කිව්වා වගේ අර ඒව එක දිගට මෙනවා. ඉතින් ඒ වීඩියෝස් දැකලා අනේ මගේ කිරි මදිනේ, මගේ බබාට යනවා කිරි මදිනේ කියලා ගොඩක් දුකයි ඩිප්‍රෙස් වෙච්ච එහෙම අම්මලා ඉන්නවා. ඒ ගැන අපි කතා වෙලා තියෙනවා. ඊට අමතරව දැන් බබා ලොකු වුණාට පස්සේ වුණත් මේ බබා අපි නම් මාස 6න් ස්විමින් දැම්මා, ඔයාගේ දුව බබා යන්නේ නැද්ද කියලා එහෙම ගොඩක් කතා කරනවා. එතකොට අපි එහෙම කරන්නේ නැති, අපි හොඳ නැති අම්මලා නේද අර ඒ වගේ. ඉතින් ඒක මං කියන්නේ තමන් ඩිසයිඩ් කරන්න තමාගේ බබාට හොඳ දේ මොකද්ද කියලා. කිසිම වෙලාවක කම්පෙයා කරන්න යන්න එපා. එකිනෙකට බබා වෙනස්, ෆැමිලි එක වෙනස්. ඒ නිසා ඕගොල්ලෝ හොඳ දේ නම් කරන්නේ බබා වෙනුවෙන්, ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. කිසිම වෙලාවක කෙනෙක්ට කෙනෙක් කම්පෙයා කරගන්න එපා. ඔයා හොඳද අරයට සාපේක්ෂව හොඳ අම්මා කෙනෙක්ද එහෙම කම්පෙයා කරන්න එපා. සෝෂල් මීඩියාකෙත් පෙන්නන ලයිෆ් එක නෙමෙයි ඇත්තටම ඇතුළේ තියෙන්නේ වෙන්න පුළුවන්. ඒ නිසා සෝෂල් මීඩියාක ගොඩාක් උදව් වෙනවා සමහර ඇඩ්වයිසස් වලට. සමහර දේවල් බබාව හැන්ඩල් කරන්නේ මට උපදෙස් දෙනවා. ඒ අර හරි එඩියුකේටර්ස් ලද දෙන්නේ ඒවා බලන්න, ඒවෙන් උපදෙස් ගන්න. ඒවා හැම එකක්ම නරක නැහැ. ඒ වගේම තෝරලා බේරලා සෝෂල් මීඩියා පාවිච්චි කරන්න කියලා තමයි කියන්න පුළුවන් මට අලුත්මාවක් විදිහට.
1: ඔගෑනි මට හිතෙන්නේ අද අපි මේ අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන් කරන විශේෂ වැඩසටහනට ඔබ ඉතාමත්ම ලස්සන එළියක් එකතු කරා, අලුත්මමක් විදිහට, ඒත් එක්කම වෛද්‍යවරියක් විදිහට අපේ අසන්නන් සමග හරිම සුවිශේෂී විස්තර තමයි ඔබ බෙදාගත්තේ. ඉතින් එහෙනම් මට හිතෙන්නේ ඔබත් සමග පිළිසඳර අවසානයටයි අපි මේ යොමු වෙලා තියෙන්නේ. ෆොයිබි කණ්ඩායමත් එක්ක අද අම්මාවරුන්ගේ දිනේ මේ වැඩසටහනට, විශේෂ වැඩසටහනට බොහොම කැමැත්තෙන් අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි ගෑණි ඔබට. ඒත් එක්කම ඔබට සුබම සුබ අම්මාවරුන්ගේ දිනයක් මම ප්‍රාර්ථනා කරනවා.
0: ස්තුතියි මායාමන්ට මේ අවස්ථාව ලබා දුන්නට. මගේ මාත් ප්‍රාර්ථනා කරනවා අසීමිත ආදරයකින්, කැපවීමකින් පවුලක් ලස්සනට තියාගන්න සියලුම අම්මාවරුන්ට ආදරණීය මවරුන්ගේ දිනක් වේවා කියලා.
2: ඔව් හිමාය, මේ අපේ සූදානම නිරෝධගෙන එන පහුගේ සතිය පුවත් පසු විවරණත් එක්ක එකතු වන්නට.
3: සති අන්ත පුවත් පසු විවරම රාජ්‍ය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති රාජ්‍ය නායක හමුවෙන් පසුව අවබෝධතා කිවිසුම් හතක් සඳහා අත්සන් තැබුණා. ඒ අනුව සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන ක්ෂේත්‍ර සඳහා වන අවබෝධතා කිවිසුම් වලට මෙලෙස අත්සන් තැබුණා. 2025 වර්ෂයේදී මාලදිවෙන් සංචාරය අතරතුර තමා සිදු කළ ආරාධනයකට අනුව මෙලෙස සංචාරයට පැමිණීම පිළිබඳව මාලදිවයින ජනාධිපතිවරයාට සිය කෘතඥතාවය පළ කරන බවද මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. එමෙන්ම දිත්වා ආපදා සමය තුළදී මානුෂීය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් සහ එම අපහසු කාල සීමාව තුළ දැක් වූ සහයෝගය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විසින් මාලදිවයින රජයට සිය ස්තුතිය පුද කළා. විශේෂයෙන් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේ තොරතුරු තාක්ෂණයේ කෘතිම බුද්ධිය, දීවර හා කෘෂි සැකසුම්, සංචාරක සහ දීපල වෙළඳාම සහ නාගරික යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට එක්වන ලෙසයි. මේ අතර මෙම විශේෂ අවස්ථාව සඳහා එක් වෙමින් දෙරට අතර ඉඩම් පරිත්‍යාගයක්ද සිදු වුණා. ඒ අනුව ශ්‍රී ලංකා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස මාලදිවයින විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහාද ඉඩමක් වෙන් කර තිබෙනවා. මැයි පළමු වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ රැසක් දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව සිය මැයි දින රැලි සහ සැමරුම් සංවිධානය කර තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජනබලවේගයේ ප්‍රධාන මැයි දෙකක් පැවැත්වුණා. ඒ නුවරඑළියේදී සහ මහරගමදී මේ භාණ්ඩාගාරයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් තෙමන පාර්ශවයක් අතටපත් වීම සහ එම සිදුවීමට අදාළව වැඩදහනමට ලක්ව සිටි නිලධාරියෙකු අබිරහස් ලෙස මිය යාම පිළිබඳව මේ වන විට සමාජයේ පුළුල් සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. මේ ලෙස වැඩදහනමට ලක්ව සිටියදී මියගිය නිලධාරියා සිය දිවි නසා ගැනීමට

0: කර ඇති බවට බොහෝ දුරට නිගමනය කළ හැකි බවට ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ විශේෂඥ කමිටුව ප්‍රකාශ කළා. නමුත් ඒ පිළිබඳව ඇතැම් පාර්ශ්ව විවිධ මත පළ කරනවා. මේ අතර ඊමේල් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මුල්‍ය වංචා කිරීමක් හරහා ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කරමින් ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ සහාය ලබා ගැනීමට විමර්ශකයන් පියවරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළා. මෙම වංචනික ඊමේල් පණිවිඩ ආරම්භ වූ ස්ථානය වංචා කරන ලද මුදල් මේ වන විට පවතින ස්ථානය හෝ මෙම මංකොල්ලේ පිටපස සිටින පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහ බැංකුවේ මූල්‍ය බුද්ධියේ කියද ඒ පිළිබඳව තොරතුරු සොයමින් සිටිනවා. දැනටමත් ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහයද මීට ලැබෙමින් පවතින බැවින් මෙය ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් දක්වා වර්ධනය වී තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේදී මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මාර්තු 28 වෙනිදායි. මේ අතර මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම එම දූරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජාතික ජනබලවේගී මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහල් ලබිසිංහ මහතා පවසනවා. ඔහු එම දූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බවද මන්ත්‍රීවරයා කියා සිටියා. මහා භාණ්ඩාගාරයේ විසින් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදලක් තිබෙන පාර්ශ්වයක් අතරපත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා දූරයෙන් ඉවත් කළ යුතු බවට විපක්ෂය හා වෙනත් කණ්ඩායම් වලින් ඉදිරිපත් වන ඉල්ලීම් සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ විමසා සිටි අවස්ථාවේදී ඔහු මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර තිබුණා. මේ අතර විවිධ ව්‍යාපාරිකයන්, දේශපාලඥයන් වෘත්තිවේදීන් ඇතුළු 3000කට වැඩි පිරිසක් මෑත භාගයේදී පරිගණක හැකර්වරුන්ගේ විවිධ වංචාවන්ට ගොදුරු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා. මෙම වංචනිකයන්ට ගොදුරු වැඩි පිරිසක් පරිගණක සාක්ෂරතාවය ඉතා අඩු අය බවයි වාර්තා වන්නේ. ලොව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ස්ථාන පහක් ඉදිරියට පැමිණ තිබෙනවා. 2025 වර්ෂයේදී 139 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර 134 වන ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. දේශ සීමා රහිත මාධ්‍ය වේදියෝ සංවිධානයේ විසින් වාර්ෂික වෙනිකුත් කරනු ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව තිබෙනවා. මෙම දර්ශකයේ පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමි වී ඇති අතර දෙවන ස්ථානය නෙදර්ලන්තයටත් දෙවන ස්ථානය ස්ටෝනියාවටත් හිමිව තිබෙනවා. මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රියාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානය එම දර්ශකයේ 15 ස්ථානවලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ලෝක මාධ්‍ය නිදහස් දිනය පසුගිය මැයි 3 වෙනිදාට යෙදී තිබුණා. ක්‍රිකට් පරිවර්තන කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානීය සහ දක්ෂතාව යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අභිනව තනතුර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික පියවර ලෙස ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට තම කමිටුව කටයුතු කරන බවයි.
1: ඉතින් මේ කරුණු තමයි ගියනු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යළිත් ලබන සතියේ හමුවන බලාපොරොත්තු වෙන අදට සබ් ගන්නවා. මම නිරෝධකාරීව සම් කොළඹ සිට.
2: සති අන්ත පුත් පසුවිතරම.
3: Ever tried organizing a family dinner? Now imagine doing it in over 50 languages. That's Radio 4AB. Loud, proud, and beautifully chaotic. We've been sharing the world with Brisbane for 45 years. Now, for Radiothon 2026, we need your help to keep this immersive family talking. Support multicultural voices. Chip in and donate at 4ab.org.au/Radiothon2026.
4: Have you ever felt like your voice could matter? If only you had the chance to share it. At Radio 4AB, it's not about being perfect, it's about being heard. From broadcasting and podcasting to producing and behind the scenes roles, you don't need experience, just the desire to be a part of something bigger. With a Radio 4AB membership, you'll gain access to free training, real opportunities, and a welcoming community that celebrates every voice. This is more than radio. It's connection. It's belonging. It's you. Head to our website and become a member today. 4ab.org.au.
5: මෙන්න ජන නිවේදන.
6: ක්වීන්ස්ලන්ත රිච්මන් මහින්ද ආදිශිෂ්‍ය සංගමය
5: දසවන වරට පවත්වන බ්‍රිස්බන් ආදරවන්තයින්ගේ සංග්‍රාමය දිවා රාත්‍රී තරගයක් ලෙස මැයි මස 17 වන ඉරිදා සවස 2:30ට මැග්‍රෙගර් ක්‍රිකට් ක්ලබ් ක්‍රීඩාංගණයේදී සියලුම සමාජිකයන් සහ පවුලේ සමට ආරාධනා ලිපිණය නොම්බර් 122 ග්‍රැනඩිලා ස්ට්‍රීට් මැග්‍රෙගර් වැඩිදුර විස්තර දිනුක 0416 669 839 චතුර 0462 6 6 7 600
6: 4EB FM, the voice of many languages, the multicultural message in Southeast Queensland.
7: I often get letters, quite frequently, of people say how they like your programmes a lot, but I never give credit to the almighty power that created nature. To which I reply and say, well, it's funny that the people when they say that this is evidence of almighty, always quote beautiful things. They always quote orchids and hummingbirds and butterflies and roses. But I always have to think too of a little boy sitting on the banks of a river in West Africa who has a worm boring through his eyeball, turning him blind before he is 5 years old. And I reply and say, well, presumably the God you speak about created the worm as well. And now I find that baffling to credit a merciful God, that action. And therefore, it seems to me safer to show things that I know to be truthful and factual, and allow people to make up their own mind about the moralities of this thing, or indeed the theology of this thing. I mean, we made a film about chimps hunting monkeys. That was an extraordinary and powerful and alarming and dismaying thing to see. They've got one. The hunters are tearing it apart. Again, people say, how can you put on such savagery of a predator catching prey? And you are milking it for violence. If they saw what you put out on the cutting room floor of this animal in suffering, I mean, it's a very narrow line you have to tread. You cannot, in my view, eliminate it entirely. That is to sentimentalize and to distort reality.
8: ඔව් ඔබ ඒ අහගෙන හිටියේ මට හිතෙන්නේ ඔබට සුපුරුදු කටහඬකට හරිම calm ඒත් එක්කම curious compassionate ওই වචන තුන තමයි Sir David Attenborough කියන මට හිතෙන්නේ අපේ ජීවිතවල අපි හැමෝගෙම ජීවිතවල හිටපු කෙනෙක් කියලා හිතෙන්නේ ඔහුගේ මේ වාර්තාමය ගමන විස්තර කරන්න ඔහුගේ කටහඬ විශේෂයෙන්ම විස්තර කරන්න පාවිච්චි කරලා තියෙන වචන. අපි අද විශේෂයෙන්ම සර් ඩේවිඩ් ඇටම්රෝ ගැන කතා කරන්නට හේතුව තමයි පසුගිය මැයි මාසේ 8 දින ඔහුගේ 100 ජන්මදිනය සැමරුවා. ඉතාමත්ම විශේෂ උපන්දිනයක්. ඔහු ඔහුගේ එක වාර්තාමය වැඩසටහනක මම දකිනවා ඔහු කියනවා I have lived an extraordinary life කියලා. එතකොට මමයි ප්‍රදීපුයි අපි දෙන්නම ඒක දිහා බලාගෙන හිටියේ අපි වෙන වැඩක් කරන ගමන් රූපවාහිනියේ දැන් මේක ඒ වැඩසටහන යනවා ඔය වචන ටික ඇහුණා මට හොඳටම මතකයි අපි දෙන්න මූණට මූණ බලාගෙන අපිට තිබුණේ එකම එක දෙයක් කියන්න It is indeed an extraordinary life කියලා ජීවිතේ වසර 70ක් මේ ස්වභාව సౌందర్యයත් එක්කම ස්වභාව సౌందర్యයේ තියෙන සියලුම දේවල් ගැන වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කරපු ඉතාමත්ම සුවිශේෂී මාධ්‍යවේදියෙක් තමයි ඩේවිඩ් ඇටම්රෝ කියන්නේ. ඉතින් ඔහුගේ 100 වැනි ජන්මදිනය සැමරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙනුත් විශේෂ උපන්දින තෑග්ගක් ඔහු වෙනුවෙන් ලබා දීලා තියෙනවා. ඒ තමයි ඩේවිඩ් ඇටම්රෝ කියලා තියෙනවා. ඔහු දැන් මේ ලෝකේ ගත්තාම ලෝකේ මහද්වීප 7ටම ඔහු ගමන් කරලා තියෙනවා. ඒවා අතරින් ඔහුගේ ඉතාමත්ම කැමැතිම ගමන් කරන්නට ඔහු යන්න කැමැතිම තැනක් තමයි අපේ ක්වීන්ස්ලන්තයේ තියෙන ග්‍රේට් බැරිය රීෆ් එක කියලා. ඉතින් ඒ ග්‍රේට් බැරිය රීෆ් එකේ හරිම ලස්සන කොරල් එකක් ඔහු වෙනුවෙන් ඔහුගේ 100 වැනි ජන්මදිනය සමරන්නට ඔහු වෙනුවෙන් නම් කරලා තියෙනවා. සමීර, ඩේවිඩ් ඇටම්රෝගේ මට හිතෙන්නේ අනිවාර්යයෙන්ම ඔබ ඔහුගේ වාර්තා මේ වැඩසටහන් මල්ටිපල් ටයිම්ස් නරඹලා ඇති. ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද ඉදිරිපත් කරන්න මේ වැඩසටහන් ගැන, සහ අපේ ජීවිතයේ ඔහුගේ වැඩසටහන් හරහා කොහොමද හැඩ වුණේ කියන එක ගැන?
9: ඔහිමා, මං හිතන්නේ මේ ඔහුගේ වැඩසටහන් වලින් මම දැනගත්ත ලොකුම දෙයක් තමයි දැන් අපි සාමාන්‍ය පරිසරයේ දිනදා විදගද්දී කුරුල්ලෙක් කෑ ගහනවා, කෑම කනවා, බල්ලෙක් ඉන්නවා, පූසෙක් ඉන්නවා. හැබැයි අර අපි දැකලා නැති මානයකට, කියන්නේ සත්තුන්ගේ ජීවිත කොහොමද ගෙනියන්නේ. එතකොට අර අපේ ඔළුවට පොඩි කාලේ ඉඳන් වැඩලා තියෙනවනේ දෙයක් සත්තු කියන්නේ. එහෙම අර මේ කියන්නේ හිතන්නේ නැහැ නිකන් ඔහේ ඉන්නවා කියලා. හැබැයි ඊට වඩා එහා ගිය බොහොම අර ස්ට්‍රැටජික් විදිහට ඒගොල්ලන්ගේ ජීවිත ගෙනෙන සත්තු බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. මම හිතන්නේ අර කාල වේලාව නැහැ නිකන් එහෙම උදාහරණ ටිකක්වත් ගෙන දෙන්න. අර සමහරක් දේවල් හරිම පුදුමයි. මම කෙටි උදාහරණයක් දෙන්නම්. මම දැක්කා එක වැඩසටහනක ඒ සර්පයාගේ අග මකුළුවෙක් හැටියට වෙනස් වෙලා තියෙනවා දඩයන් කරන්න. ඉතින් අර ඒවා වෙන හැටි ඒ ලෝකේ අපි දකින්නේ මේ මෙයාගේ මේ වැඩසටහන් නැත්තම් මං හිතන්නේ අවුරුදු 70ක් යන්නේ මිනිස්සෙක්ගේ ජීවිත කාලය හා සමානව. ඔහු මං හිතන්නේ ඒ සත්ව ලෝකයේ තියෙන රහස් පුළුවන් තරම් ඒව ළඟට ගිහිල්ලා අපි වෙත ගේන්න එයා උත්සාහ කරා. ඒ වගේම තමයි මං හිතන්නේ මේ ඩේවිඩ් එයාගේ අර ඉකිගායක හම්බුණා කියලා මං හිතනවා. ඒක අවුරුදු 100ක් යනකල් ඒක එන්ජොයි කළා, ඒ ලයිෆ් එක එන්ජොයි කළා. අදටත් මං හිතන්නේ හඬ කවනවා ඒ වැඩසටහන් වලට. ඉතින් බොහොම සතුටුයි අවුරුදු 100 සැමරීම ගැන, සහ තවත් ඉදිරියට ඔහුගේ වැඩසටහන් ආසන්න දකින්න ලැබේ කියලා හිතනවා.
8: ඔව්, අනිවාර්යයෙන්ම සමීර, මම අවසාන වශයෙන් එකට එකතු කරන්න කැමතියි. ඔහුගේ වැඩසටහන් ඔස්සේ අපි ඉගෙන ගත්තේ අපි මේ ස්වභාව සෞන්දර්ය පාට් එකක් මිසක් ඒක අපිට අපිට අයිති දෙයක් නෙමෙයි කියන එක. අපි අර ඔබ කිව්වා වගේම අපි මේකේ හරි ලොකු මිනිස්සු ටිකක් නෙමෙයි. අපිත් ඒකේ හරිම පුංචි පුරුකක් විතරයි. අනිත් සියලුම සත්තු, ශාක, සියලුම දේවලුත් හරිම ලොකු දේවල් ඔවුන්ගේ ජීවිත ඇතුලේ කරනවා කියන එක. ඉතින් මට හිතෙන්නේ අපි අම්මාවරුන්ගේ දිනයයි සහ මේ නේචර් එක ගැන කියන පණිවිඩයත් එක්කම අද වැඩසටහන නිමා කරන්නට තප්පර තව කිහිපයයි තියෙන්නේ. ඉතින් එහෙනම් සමීර, අපි අපේ අසන්නන්ගෙන් සමුගමු නැවත හමු වෙන බලාපොරොත්තුවෙන්. ඔබ සැමට
9: සුබ දවසක්.
8: ආයුබෝවන්.